තගනන්ද්‍රී තගනන්නදී පල්කේ තුක් පවැනත් දාඩී තගන පැරි තගන අතිී තගන ජෙවතගන ඇක්කි ඒතගය අපේ වතේවට තගේවරා කතේ ලෑ පාඩු කරේවයා හෝ කඩකාගල් දසේරා හෝ සුනුවෙක්කු ලොකයි හෝ විඩාන මන අන්දනා සජා